උජිගින් සිත් නිමෙත් අගි රටරං නිමිත අගි ඥා බරුය 101.3 FM YFM ගුණයි සජලයි.